0: ಸ್ವಲ್ಪ ಅವಕಾಶ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ FM.
1: Live FM.

0: FM.lk.
1: වෙහෙස නිවන රිද්මය www.liveFM.lk.

0: is a Nivana Ritmaya. www.livefm.lk.
1: livefm.lk.

0: livefm.lk
1: ලංකාව අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm.

0: වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි
1: 20යි FM
2: www.livefm.lk හිත පිනව

0: www.livefm.lk. Hita pinuwa na rasa.
1: Live FM.

0: 105fm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලා උදේ 6:40.
2: liveFM.lk.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk
2: ධම්මානයේ පැල්පත කයි

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకే హదగస్మ లైవ్ ఎఫ్ఎం

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk. ලංකාවේ වෙලාව උදේ 7:05.
1: livefm.lk.

0: FM.LK.
1: දැන් ලංකාවේ වෙලාව උදේ 7:20යි.
2: රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk

0: කරුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: Live FM.

0: www.radiohelsinki.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: වෙලාව උදේ 7:40යි. www.livefm.lk හිත පිනවන රස.
1: Live FM.

0: 105fm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM.

0: නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: හරියටමදේ අටයි
1: විසම්.lk.
0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

வேகஸ் நிவர்ண ரித்மய www.livefm.lk. FM.LK.

0: ලංකේ
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: ලංකා වෙලාවෙන් හරියටම උදේ 8:41
2: LK.

0: to www.livefm.lk. Hit the Pinova Narasa.
1: Live FM.

ගියමුද හැමෝම ගියමුද සත්‍යයක් ඕනේ ගියමුද තාලෙට මම කැමති නෑ නටේ කොසදේ මම කැමති නෑ නටේ මම කැමති නෑ නටේ සත්‍යට මම කැමති

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: අතරේ හිත සනසන සින්දුහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: ಸೈಬರ್ ಅವಕಾಶೇ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ
1: ಲೈವ್ ಎಫ್ಎಂ ಲೈವ್ ಎಫ್ಎಂ.lk

0: ਨੰਬਰ ਉਹਦੇ ਨਵੇਂ ਆਈ
1: fm.lk
2: ਮਹਰਗਮਟ ਹੋਮਾਗਮਟ ਗੋਡਗਮਟ www.livefm.lk

0: www.livefm.lk Kita pinawa na rasa.
1: Livefm.lk

0: Live FM
1: ලංකා වේලාවෙන් උදේ 10:01
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: සැපවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: KLK.
1: එහිටියත් මෙහිටියත් හිතට දැනෙන රිද්මය Live Effect.

0: වෙලාවෙන් උදේ 10යි 20යි මම ඔබතුන ගීවිත්මය live fm
1: live fm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: කවලාවෙන් උදේ 10:41 AM

0: livefm.lk.
1: වෙහස නිවන රිද්මය www.livefm.lk.

0: ಎಸ್ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: Live FM.

0: 105fm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: KLK.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM

0: RRLK.
1: දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් උදේ 11යි.
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: ರೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: liveFM.lk